උජිගින් සෙත්තු මේමේ අගේ දතරං මෙමතාගේ යා බරූය 101.3 FM YFM ගුණයි සජලයි.